සද්දා කට කට නිමසැසෝයි කට කූටේ කට කබහන හොයි තා කට මහේ කාට ජෝ පාවා සෝ කට ඡාඩ අව කට කත තාවා ගංගා නිග්‍රහස්නේ ඕ කර නිර්වාරෝ සන්දේ නාහි දේඛනා පාදීය පරම සයානප ඒහි චච්ඡා රචිත චිත්‍ර හැ පාරී තජ චිත්‍රය චේතෝ චිත්කාරී චිත්‍ර බචිත්‍ර ඒහ අවචේරා තජ චිත්‍රය චිත්‍රාක්ෂිතේරා සච්ඡා ඒහ චතරපත් පාසා ඡක් කේ නා රහෝ ඡාඩ කේ නා ආසා රේ මන මෛ තෝ ඡින ඡින සමජාවා තායේ ඡාඩ කත ආ බඳාවා ජජ්ජා ජෝතන ජීවත් ජරාවේ ජෝවන ජාර ජුගත් සෝ පාවේ හස් ජර පර ජර

ආගේ ආසමෙලා පඤ්ඤා දුක් රෝග පහේ ගත් සම්තේ මන නිර්මල හර හර ගුණ ගායේ